ඒකමන අටලු තිබ අන්තනියෝ මරිසස් පර්නන්ඩි සංචාවාසන හේගීත් තුමේකලෙත් තුමේකතත් කතරෙන්චි කරේවල් ආකාශවනි පුංජිකෙන්දච මහදේචන් ලවෙලන්.